ඇයිද මගේ සුදා මටයි ආදරේ අන්න දෙවුලියෝ අපේ පෙම්බලා ගීත ගයන්නෝ කොකිලයන්ගේ